0: Radio Darmstadt. Radadadada.
1: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4.
2: 103,4. Germanien, mehr gönne tek vanne Lanka Radio vedasadhanai.
3: 13 Uhr, Sie hören Lanka Radio über Radio Darmstadt DAB und weltweit können Sie auch uns hören, radiodarmstadt.de und lankaradio.lk, unsere Website. Excuse me, in Singalesische Sprache aus Sri Lanka, Aibowan. Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Vela Maharitam Dawal Ekapasui Vinadya, Obame Sandeni, Radio Darmstadt, Jajandra Seve, Obavita Ginen, Lanka Radio Singal Vatsatanita. Obatapulwang Apat Samandena, DAB, Nava Taksana Yatate Ho, Lopana Sitna, Obatapulwang Apat Samagekwan, lankaradio.lk, and Web Badawin Sa, Radio Darmstadt. DE අපේ වෙබ් අඩවිය. ජය සතුට වාසනාව සමග තවත් ලස්සන දවසකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. සිකොනන් උන්ස රයිසන් උන්ස හොට්ලයින් 06957000. ඔබට පුළුවන් අපේ හොට්ලයින් එකට අමතන්න 061-517-03. ඔබ ජර්මනියෙන් පිට සිට අමතන්න නම් අමතන්න 0049-61-51-87-03. ඒ වගේම ඔබට පුළුවන් අපිට ලියන්න info@lankaradio.lk. සිකොනන් ඔකුන් ස්ක්‍රයිබන් info@lankaradio.lk. උන්සර Facebook address allowed at facebook.com/lankaradio. facebook.com/lankaradio. අපේ Facebook ලිපිනය facebook.com/lankaradio. ඔබට පුළුවන් අපට සමග ඉදිරිපත් පැය චැට් කරන්න සහ ඉන්පසු වුණොත් ඔබට පුළුවන් අපිට message කරන්න.

0: radio.lk.
1: So, heute gibt es zwei Stunden lange Bollywood-Lieder. Gibt es mehrere Millionen Lieder, aber wir haben ausgewählt für zwei Stunden berühmte ältere Lieder, also 1950, 60, 70 und 80er Jahren gab es super tolle Singer wie Lata Mangeshkar, Mohammed Rafi, Mukesh, S.B. Balasundaram und die spielen wir nächste zwei Stunden. Ada, obergolonge illim anu, bohodenik illim anu, apraliatibna bohodenik, itamatma, kemati kela parana hindi gita sanda, en isama, di vadibandenik illatibunu, janapriya gita, Lata Mangeshkar, Mohammed Rafi, Manna De, Kishore Kumar, Asha Bhosle, wagame S.B. Balasundaram vani kachege gita, මාසුදානම් කරා ඔබට ගෙනෙන්න. ඒ වගේම ගීත කීපයක සිංහල අනුවාදය ඔබට කියන්න පුළුවන්. ඒකත් මාසුදානම් කරා ඔබ වෙනුවෙන්ම. අපි මුලින්ම සමන් දෙමු ආශා භෝස්ලේගේ මේ ගීතයට. ඉතාමත් ජනප්‍රිය ගීතයක් මේ ආශා භෝස්ලේ.

0: මීළඟට මා සූදානම් කරේ ඔබට ඇසන්න හින්දි සංගීතයේ සදාකාලික ආදර ගීතයක්. හොයිට සන්තේරන් විය ඉන් අයින සයිට්ලෝසන් ක්ලාසික ද ඉන්දිස මූසික්. කිෂෝර් කුමාර්ගේ මధుර හඬින් ගැයූ තුම්බින් ජවෝන් කහන් ගේ සුගන් ෆොන් ද උන්ෆගෙසිස ස්ටිම කිෂෝර් කුමාර්ස් ඔබ නැතුව මට යන්න තැනක් නෑ කියන හදවතේ ගැඹුරු ආදරය ගැන කියන ගීතයක්. අයින් ලීඩ් ද සේන් සුක් හිංගාබ උන් අයින ලීබ ඩී දස් ගන්ස ලේබන් ෆෙන්ඩඩ්. ඔහුගේ ලෝකය හිස්ව තිබුණත් ඔබ ඇවිත් පටන් ගත්තාම ඒ ලෝකය ආලෝකවත් වෙනවා. දීස මෙරඩ්ලි සේල්ට් ෆොම් අයින ෆබින්ඩුම් දි ස්ටෑක ගෙනුක් ඉස් ඒද ඩිස්ටන්ස් ඔබ වින්ඩන්. දුරකත් වුවත් හදවත වෙන් කරන්න බැරි ආකර්ෂණය අද අපි ඒ සුවඳ ඔබට අරගෙන එනවා. ලේනන් සිසි සුරූක් උන් ගෙනීසන් සි ඩීසන් මාගිසන් මෝමෙන්ට ද මූසික් තුම්බින් ජාව් කහන් ගේ සුගන් පොම් කිෂෝර් කුමාර්.
1: චිත්‍රපටයේ ප්‍යාකා මෝසම්, ඔබ නැතුව මා කොහේ නම් යන්නද, ලොව අන් කිසිවෙකුත් නොපතමි මම, ඔබේ ආදරය පිරුණු ඔබේ නෙත් යොමු කරන්න, මාගේ හිසේ සිට දෙපතුල දක්වාම මා ඔබේ ආදරයයි, මා වැළඳ ගන්න. මගේ හද ඔබ ලැබෙනතුරු නොසන්සුන්ය. ඔබට ආදරය කරමින් මා කොතරම් ලොව සැරිසරුවෙමිද, ඔබ අහිමුව මා කොහේ නම් යන්නද. ආදරිය, මේ ආදරයේ ශ්‍රුතුවයි, මා සැරිසරන්නේ කොහේද. මගේ සිත සතුටෙනි, මා තනිව සිටියද මගේ හදවත පිරී ඇත. ඒ මා ඔබට ආදරය නිසාවෙනි.

මගේ සිරුරත් මනසත් සතුටින් මත්ව කී ගයති. මට මගේ හදවත පාලනය කරගත නොහැකිය. මේ වස්දඩු වයන්නා කවරෙක්ද? මගේ සොඳුරු සිහින තුළින් මම සොඳුරු ජීවිතයක් දුටුවෙමි. මම සමාජයේ සීමා බිඳිමි. තනිවම මෙසේ මා කොහි යන්නේ දැයි දන්නේ දෙවියනි ඔබ පමණි. මේ වස්දඩු රාවය කෙතරම් මා වසී කර ඇතිද? වසන්තය පැමිණියාක් මෙන් මට හැඟෙයි. මා ඉදිරියේ මෙසේ රන් පැහැය පැතුරුවේ කවුරුන්ද? මගේ හදවත පැහැර ගැනීමට පැමිණ ඇත්තේ කවරෙක්ද? මාහට මගේ සිරුරේ නර්තනය නවතා ගත නොහැකිය. මගේ සිරුරත් මනසත් සතුටින් මත්වී ගී ගයති. මේ 1954 තිරගත වුණු නාගින් චිත්‍රපටයට ලතා මංගිස්කාර් ගැයූ ගීතය.

ඔබ සමන්දින්නේ ජෙමිනි සිට ගුවන් රේඛනයේ ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. So next lead from Talat Mahmood. මීළඟ ගීතය Talat Mahmood ගෙන් අපි සමන්දෙමු. ඒ ගීතේට

ඔබේ රුව පැහැපත්වුවද අඳුරු ඔද කම් නැත. මේ ලෝකය අයිති හදවත් ඇත්තන්ටය. සිනාවෙන් ජීවත් වන්නේද, සිනාවෙන් මරණය කරා යන්නේද අප වැනි හදවත් ඇත්තෝය. අරුණෝදයේ සිට සන්ධ්‍යාව වනතෙක් මේ මාවත් පිරි ඇත්තේ අපගේ ගීනාදෙන්. අපගේ ජීවිතය සංගීතයයි, මේ අපේ ජීවිකාවයි. අප රන්රිදී සොයන්නේ නැත. මිතුර, ජීවිතය කෙටිය, එය සතුටින් ගත කරන්න. ඔබ කුමක් කළද එය සතුටින් ආදරෙන් සිදු කරන්න. ඔබට හිමි මොනවාද, මට හිමි මොනවාද, මෙමැනි දෑ අමතක කරන්න. චිත්‍රපටය ඩිස්කෝ ඩාන්ස 1983 තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ.

1956 චෝරි චෝරි චිත්‍රපටයේද මන්නා ඩේස් සමග ලතා මංගිස්කාර් මේ ගීතය ගායනා කළා. 1956 ෆුම්සිං ෆුඩින් ෆිල්ම් චෝරි චෝරි මන්නා ඩේ ඔන් ලතා මංගිස්කාර් හට දීස ලීඩ් ගසුංගන. මීළඟ ගීතය තලත් මහමුඩ්ගෙන් සංකර් ජයකිසන් තමයි මේ චිත්‍රපටයට සංගීතය රසවත් කළේ. පටිටා චිත්‍රපටය 1953 තමා ප්‍රදර්ශනය වුණේ. තුජේ අප්නේ පාස් පුලත් හයි කියන ගීතය තමා මේ තලත් මොහමුඩ් මේ චිත්‍රපටයට ගායනය කළේ. නෙක්ස්ට් ලීඩ් ෆ්‍රොම් ද ෆිල්ම් පටිටා 1953 පුම්සික් ලීප් දීස ෆිල්ම් ඉන් ඉන්දියන් ඔන් තලත් මහමුඩ් හට ලීඩ් කෙසුගන්.

0: चित्रपटेर संगीत छापे वा शंकर चाइकिसन दस नमस्य फनसमय सेप्टेम्बर मे चित्रपटे तिरगत हुन राज कपूर तमय मे चित्रपटे अध्यक्ष निकरति बिन्ने एवगेम राज कपूर समग नर्गिस मे चित्रपटे रंग पानो एकम फेसबुक एक क्रिक लीला तीनो කොහොමද මේ විස්තර මං කියන්නේ ඇයි මේ සිංහල ගීතවල විස්තර නොකියන්නේ කියලා. ඔව් සිංහල ගීතවල ගායකයා හොයාගන්න එකත් ඉතාමත්ම අමාරු දෙයක්. ගායකයා හෝ ගීතේ ලිය සංගීතවත් කරපු කට්ටිය ගැන කිසිම තොරතුරක් හොයාගන්නවා කියන එක අර ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ඒ නිසා ඉතාමත්ම කනගාටු. නමුත් අනිත් රටවල් වල ගීතවලට සෑම විස්තරයක්ම අන්තර්ජාලය මගින් සොයාගන්න පුළුවන්. ඔබේ සුන්දරත්වය මා මත්මත් කරයි, මගේ ආදරය උමතු වී ඇත. එනමුත් අපි වරදක් නොකරමු, මේ රාත්‍රිය මා වසඟ කරයි. මේ වැහි අඳුර මා සිත බැඳගනි. මේ රාත්‍රියේ මුළු ලොවම ආදරේ නම් මදුවිත තොලගා ඇත. මේ මත්තුල් සිතුව අපගේ සිත මුලා කර ඇත. අපි දැන් හමුවන්නේ කුණාටුවක් මෙන් කැලඹීමෙනි. ඒ කුණාටුවක් මැද මුහුදු රැලි වෙරළෙහි තදින් හැපෙන්නාක් වැනිය. ලොව අපෝ නවතයි. ඔබ දුරින් සිටින්න මාහට ලන් නොවන්න. එනමුත් අප දුරස් විය යුතු බව මම මගේ හදවතට වටහා දෙන්නේ කෙසේද? චිත්‍රපටයේ ආරාධනා ශ්‍රමිලා තාගුරු සමග රාජස්කන්න මේ චිත්‍රපටයේ රඟපාන ප්‍රධාන චරිත සංගීතය සැපයුවා එස් ඩී බර්මන් 1969 ගායනය කරන්නේ කිෂෝර් කුමාර් පද රචනය ආනන්ද බක්ෂිගෙන්.
1: We are bringing in eine Eastern Klassiker der indische Musikgeschichte aus dem Jahr 1969 aus dem Film Aradhana gesungen von der legendären Stimme Kishore Kumar Roop Tera Mastana. Dieses Lied fängt die Magie einer berauschenden Nacht ein. Leidenschaft, Romantik und eine unwiderstehliche Anziehung zwischen zwei Menschen. Die Komposition von S.D. Burman und die Texte von Anand Bakshi machen diesen Song einen zeitlosen Meisterwerk, das bis heute Millionen berührt. Lehnen Sie sich zurück und genießen Sie einen unvergesslichen Moment der Musikgeschichte. Roop Tera Mastana.
0: Rajesh Khanna, die Schauspielerin und die Schauspieler, hat diesen Film gespielt. Jetzt hören wir dieses Lied.

සමරවිට මේ චිත්‍රපටය බල්ල ඉන්නයට මිස් දර්ශනය මතකයට නැගෙන් ඇති ඉතාමත්ම ලස්සන දර්ශනයක් ආරාධන චිත්‍රපටේ. මිලංගීතය ලතා මංගෙස්කාර්ගෙන් චිත්‍රපටය මදුමතිී.

කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද, හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද? හෙට දින මේ ආදරණීය සමය පැවතීදයි අපි නොදනිමු. මේ වසන්තය හෙට දින පවතීදයි අප නොදනිමු. ඒ නිසා මේ මොහොතේ අපි ආදරයේ පහස ලබමු. දෙතොල් පියවි තිබුණද ඒවා මිහිරි යමක් මුමුණන්නට පොපියයි. අප එක්ව සිටින මේ මොහොතේ ඔබේ සතුට දසත පතුරවන්න. කුසුම් මෙහි පිපෙන්නේ පරව යාමටද, හදවත් මෙහි හමුවන්නේ වෙන්ව යාමටද? 1971 සර්මිලි චිත්‍රපටයට සංගීතය සැපයුවා SD බර්මන්. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර්.

මාගේ ජීවිතය ඉලක්කව ඇති බව දනිමි. නොදැන සිටියෙමි. ඒ ගැන මම නොසිතමි. මාගේ එකම පැතුම ඔබේ දෙපතුල මතට මාගේ හදවත පුදදීම විය. එනමුත් මරණයට පසුවද මාට සැනසීමක් නොලැබුණොත් මිතුරනි, මා කුමක් කරන්නද? මිනි මරුවා කවුද? මටත් එය කිව නොහැකිය. එහෙත් ඒ ගැන මම නිහඬ වෙමි. කෝලා කවුරුද? දඩයක්කරු කවුරුද? මාහට එය නොකියන්නේ ඇයිද? මා සොඳුර. මම මගේ නිවස හැර ගියේ ඔබ අත් නොහරින බව දිවුරමනි. අවමංගල සාටකෙන් හිස වසාගෙන මම උමතුවෙකු මෙන් ඔබ වෙත පැමිණෙමි. මාගේ ජීවිතයේ ඉලක්කයව ඇති බව මම නොදැන සිටියෙමි. චිත්‍රපටයේ බොම්බේ ටු ගෝවා 1972 තම මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණේ. සංගීතවත් කළ SD බර්මන්, කිෂෝර් කුමාර් තම මේ ගීතය ගායනය කරන්නේ.

මම මගේ හදවත පුද කළා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරන මොන වගේ සම්ප්‍රදායක්ද මේ සුළඟේ පහනක් දැල්වනවා වගේ වතුරේ ගින්දර පත්තු කරනවා වගේ වේදනාව දරා ගැනීමට අපහසු වන ආයුරු ලෝකෙට කියන්න අපහසුයි කුණාටුව මා වටා මට ආරක්ෂා වීමට නොහැකි

මම මගේ හදවත ආරක්ෂා නොකරමින් ඈතින් සිටින්නේ නැත. මගේ හිතට ආවේ ගින්න නිවී ගියාට පසුවයි. මට මගේ බලාපොරොත්තු සුන්කල හැක්කේ කාටද? මගේ සෙවනැල්ල පවා මගින් ඈත් වී ඇත. මම මගේ හදවත පුදකලා කෙනෙකුට වෙනත් කෙනෙකුට ආදරය කරනවා.

ගීතය ඇතුළත්තුන ඉදස්සම්සේ හැට හතරේ ප්‍රදර්ශනය වුණ දෝස්ති චිත්‍රපටයට. දෝස්ති කියන්නේ හිතවත්කම නැත්තන් යාළුකම. නොවන්සේ නුන්න පියුන් සෙක්සි ලීප් දීස ෆිල්ම් දෝස්ති දසයිස් ප්‍රොයින්ශප්ට ඉන්දිස කිනෝස්. තොල මූසික් උන් තොලගේ සිිස්ට

0: ඔබ සැමගෙන් සමුගන්න වේලාව දැන් පැමිණෙනවා ලංකා රේඩියෝ රේඩියෝ ඩාම්ස්ටඩ් වෙතින් වියසින් නෙක්ස්ට් වෝක සම්ස්ථා වීද පු ඔයිස් දා වී ඉම මිට් ගූට මූසිකුන් සර්නන් මෝමෙන්ටන් ඔබ සැමට සුබ සතියන්තයක් සතුටින් පිරුණු සතියක් උන් අයින අංගනේම එල් පෝල්ග්‍රයිස වෝක වුන්ස ඉස් ඔයිස් අලන් ලයිබ් ගෙසුන් සතුටෙන් සැනසීමෙන් ඉන්න මම රංජන් ධර්මරත්න ඉස්බින් රංජන් ධර්මරත්න ඔබගේ සවන් දීමට බොහොම ස්තුතියි. පීලෙන් ඩංපුව සුවර.
1: Radio Darmstadt. Ra-da-da-da-da-da.
2: Halo, halo, mówi Justyna Staczkowska. Minęła godzina 15. Nie zapomnijcie napić się dobrej kawy.
3: Bigos. Das ist mein Lieblingsgericht am Samstagnachmittag. Von 15 bis 17 Uhr. So gut.
4: Wunderschönen guten Tag. Hier ist Radio Darmstadt 103,4 MHz und radiodarmstadt.de. Dort finden Sie auch einen Livestream auf unserer Webseite. Ich bin Erich Plichter von der internationalen Redaktion, von der polnischen Sektion. Und heute erinnern wir uns an die 80er in Polen, in der Welt. Ich wünsche Ihnen wie immer guten Appetit.
5: I znowu te sznycle ze szpinakiem, mam tego dość.
6: Czas zmienić swoje stare przyzwyczajenia.